හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

0: Nous la conviens.
1: FM සලෝරසින් සිය පොන්තුහත් මෙගහෙට්ස් හත්විර්ලලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරසයි.